0: මට්ටුවේ ඔබේ රියතුවල මහමකනක් වූයෙන් රපේ ගාදමු වේපා පිරිසේදෝයෙන් සිද්නී පුයිකින් සිද්නී ඉස්තපේල ප්‍රීත් යතුන වතිරම්
1: Segura o boi, forme! Nossa, boi na ladeira! Pega o boi, Fernando e Galaru!